අධිත්‍ය බෑ මිහුන් එකඹලුන්න රණේ කණ්ඩාලාෆාවා හල් එකඹලුන්නායකු රේකුරුම්ගේ කුරින් තිය බෑ මිහුන් එකඹලුම් වරිකොෆිනම ෆහැතිය බෑ මිහුන් කණ්ඩෙලි රණුග දෙබෑකුළ එබ්බෑ එකඹලුන්න දිනුම් හුටේ එයි එකඹලුම් අෆූ කුරුමුම් මෙනුවී නුවත කෑවෙනීගේ ගෝ එමීහෙක්ග අතුගාවා මිහා අෆූ කුරුමුම් මෙනුවීයේ තකවා වෙරිකමා එම්ම ගෑ ගොතකී තිය බෑ මිහුන් අෆූ කුරුමෙ අධි තිය බෑ මිහුන්ගේ මෙදුගා එකකු අනෙකෙක්ගේ මච්චන් ඔන්නන් ජෙහේ ඉහසාන් තෙරුන් තිය බෑ මිහුන් හඳා නත්තා නුලාශෙ හම කශවරුම් අල්ලෝහි තිය බෑ මිහුන් කුරා කන්ත මොල බල්ලබා වඩුගම්වා රස්කලාන්ගේ.

ලුන්නේ තිමන් රස් කලාන්ගේ එරසූලුන්ගේ තෙරෙන් එබ්බැකු අනෙබ්බැකවර මෑකුරවීමේ එබේකලුන්ග තෙරෙන් අල්ලෝ සීදා බස්වහහි කුරවි බේකලුම් වේ. අදි එකලාන්ගේ එබේකලුම් කුරෙ බයි බේකලුම් දරජෑග ගොතුම්මත්වරි කුරවී. අදි මරියම්ගේ ෆානුගේ දරිකලුම් අයිසාගේ ෆාන බයාම් වගෙන්වා හිකිතකායි හොජ්ජත තිමන් රස් කලාන්ගේ දෙවීමේ. අදි රූහුල් කුදුසුම් එබහි ජිබ්‍රීලුගේ ෆානු ෆොනුවුමු තිමන් රස්කලාන්ගේ එකලේගේ ෆාන බාර දෙවීමේ. අල්ලාහ් ඉරාද කුරවිනම එබේ කලුන්ගේ ෆහුන් ආ මීහුම් ඒවරෙන්න බයාම් වෙගෙන්වා හෙකිතකායි හොජ්ජත්තන් අවම ෆහුම් ඒවරෙන් එකකු අනෙකකා හංගුරාමෙන් නුකුරීහෙ. එහෙන එක්කමක් ඒවරෙන් ඛිලාෆු ජව්වේ ෆහෙ ඒවරෙන්ගේ තෙරෙන් ඊමාවි මීහුන්නායි අදි කාෆිරු මීහුම් වෙස්බේ. අදි අල්ලාහ් ඉරාද කුරවිනම ඒවරෙන් එකකු අනෙකකා හංගුරාමෙන් නුකුරීහෙ. එහෙනෙකම කොල්ලෝ එකලාංගේ ඉරාද කුරව්වා කමෙක් කුරව්වයි.

ස්කන්දෙව්වාෆා වාති ඉබ්‍රාහීම්ගේ ෆානුගේ වෙරි රස්කලාංගයා මෙදු එකලේගේ ෆානා ජදලු කුළ මීහාය කලේගේ ෆානු විශ්නවා ෆිකුරුෆුළු නුකරගොන්තෝය. එයි ඉබ්‍රාහීම්ගේ ෆානු විදාළු විහිඳ දිරුව්වා මරුගන්නවනේ තිමන් කලේගේ ෆානුගේ වෙරි රස්කලාංගේ ඒනා දෙන්නෙවී අහුරෙන් වෙස් දිරුවා අදි මරමෙ ඉබ්‍රාහීම්ගේ ෆානු විදාළුවි ෆහෙ හමකශවරුන් අල්ලා ඉරුමතී ෆරාතුන් ඉරු ගෙන්නවේ ෆහෙ කලේ එ ඉරු හුළංගු ෆරාතුන් එකන් ගෙනස් බලාශ් දෙන් එ කාෆිරුවි කලේගේ හැරාම්වෙ බස්නුටිජේ අනියා විරිවගින්වා කවුමකා අල්ලා තෙදුමගෙන් නුදකවේ.

0: ඇරපටින් එක අඩි තිරිස්මට මේ දීනු කැටු
1: මුස්හෆුන් ෆිලාවලේ මේ ගුරුවන් කියව දස්කොද්දේ මුස්හෆුන් ෆිලාවලෙක සතේක ෆන්සවිස් වන ෆිලාවලු මේ ප්‍රෝග්‍රාම්ග කියවානී සූරතුල් මායිදාගේ සතේක සාධවන ආයතුම් ෆෂෑගෙන් එ සූරතුගේ සතේක විහිවන ආයතුව නියල මුදරිසකී අල් ඛාරි අලි වහීද් අබ්දුරහ්මාන් දර්වරුණකී හලිමත් සහුදා ආදම් ආෂත් ෆසීනා ආෂත් රිස්මා අදී අලිෆා හසන්
2: السلام عليكم ورحمة الله وبركاته
3: وعليكم السلام ورحمة الله وبركاته
2: مصحف في لاولي ميدغا مي پروگرام گا کیون ہم جی فاونی سورۃ المائدہ گ ستیک ساد ون آیت فشاگین ستیک ویہ ون آیت گن یلا ميدغا پروگرام اس اڑوا سوا ہوری ہا فراتکم اس ستیک ہتا ویس ون صفا ہڑوا گین تیبون ا دے ام فراتو ميدغا فی لاول مدرس کیا دین ہوری ہا کو دینس اڑو ہن تیبتی
4: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم

මේ මුස්සෆම් ෆිලාවලගේ සතේක ෆන්සවිස් වන ෆිලාවල් මේ ප්‍රෝග්‍රාම්ග කියවී සුරතුල් මායිදාගේ සතේක සාධවන ආයතුම් ෆෂාගෙන් එ සුරතුගේ සතේක විහිවන ආයතුග නියල මුදරිසගේ ගොතුම් ෆිලාවල් නඟවෑ දැවී අල්කාරී අලි වහිද අබ්දුරහමාන් දරිවරුණකී හලීමත් සහුද ආදම් ආයිෂත් ෆසීනා ආයිෂත් රිස්මා අදි අලිෆා හසන් ප්‍රෝග්‍රාම් උපෙද්දී අලුගොඩු අලි රාසී

මේ මුස්සෆම් ෆිලාවලෙක්ගේ සතේක ෆන්සවිස්වර ෆිලාවල් මේ ප්‍රෝග්‍රෑම් එක කියවී සූරතුල් මායිදාගේ සතේක සාධවන ආයතුම් ෆෂාගෙන් ඒ සූරතුගේ සතේක විහිවන ආයතුගේ නියල මුදරිසගේ ගොතුම් ෆිලාවල් නංගවැදවි අල්කාරි අලි වහීද් අබ්දුරහමාන් දරිවරුණකී හලීමත් සහුදා ආදම් ආයිෂත් ෆසීනා ආයිෂත් රිස්මා අදී අලිෆා හසන් ප්‍රෝග්‍රෑම් ෆෙද්දී අල්ගොන්ඩු අලි රාසී

ඉන් හමකෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොෆ්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොෆ්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

0: එවරෙන් බුණුවෙ හමකශවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ. තියබේකලුන් තියකං හුට්ටා නුලෙව්වි නම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවෙ. හමකශවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේෙන් දෙනිවි ඔකූබෑ ලිබිදා හුෂිකං කශවරෙ. قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهنگ سمپا کم وني تيبا ميهننا اكو گئ تيبا ميهننا حقو گئن هندان کو دیوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ. අදි කියත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලා ෆාවා බයකේ.

ඒ එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

ඌන් එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කෂවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන් රස්කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවානේ තකෙති එවරෙන් නටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙවීමේ وَإِن نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන් රස්කලාන්ගේ ඉරාද කුරව්වා නම එවරෙන් ගරකු කුරව්වා ෆා හුෂීමේ ෆහේ එහිඳු එවරෙන්නං එහීවානෙ ෆරාතෙන් නුවේ අදි සලාමෙ කුරව්වානේ බයකු කමුගා එවරෙන් නුමෙවේමේ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළු වාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ

එවරෙන් දන්නවා නැත එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත දෙං තිමම්මෙන් දොගුකුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලවවය තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙග්ගා මෙනුවී නුවමුවේ.

0: ඊත් නුවත උඩුගාවා කලාංගේ එබහි මතිවරි වෙගෙන්වා රස්කලාංගේ තියබෑ මීහුන්ගේ මච්ච හිලාගේ වාරේ ෆොනුවාෆානේ කමාමෙදු බිරෙන් නැති අමාන් කමුගා තියබෑ මීහුන් තිබී හෙයේ ෆහෙ තිමන් රස්කලාංගේ ඉන්සාරු කුරෙව්වුම් වනී කොම්ෆද අකුංකං නිකං හුර තියබෑ මීහුන්නං එගේ නෙත. ولقد كذب الذين من قبلهم فكيف كان نكير
1: هما كشورون اورينگ كورين اولونو ميهم ويس رسولون دغو كروه فه تيمن رسكلانگ عقوبة دبون وي كون فدا اكون هي
2: أولم يروا إلى الطير فوقهم صافات ويقبضن

0: අධිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමට උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගය තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කොරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

කොම්මැ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆොරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.